ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේ.

0: దొరగులు వివరకరణ ఆధ్యాత్మిక హండ సుదిల గువన్ విదులే
1: සෑම විටම තෙරුවන ගුණ සිහිකිරීමෙන් යහපත සලසාගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: බත්වා.
1: අපි දැන් සුභාසිංසන පැදි ශ්‍රවණය කරමු.
2: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල් වේවා. සියලු දුක් දුම් නසිඳේවා. දහම් සුවඳින් හද නිවේවා. ගැටලු ඉඳ හිට නැගෙන තරමට

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

සදාකාලෙන් සදාකාලිට ඔබ

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගතමී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා

0: අපේ යුගයේ 15 වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වති. දක්ෂ රියදුරකුමෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

0: சுதிலே அன்விதுளிய සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
0: සුදිල

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවර.
1: පහන් පූජා කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුළ මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන්න පුංචි පින්කමක්, ඒ පින්කම ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංච දීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංච දීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහිසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරලා තිබෙනවා. මේ පහන් ආලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න, කෙලෙසුන් නසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කළා. ඒ ආනිසංසය වනපොත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකය පූජා කරන්න. ඒ පහන් ආලෝකය පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුළින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන් වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීමතෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

0: සැදැහැවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
1: වාසනාවන්ත පින්වතුනි, අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පයේ තුල. මේ කල්පේට මහා භද්‍ර කල්පය කියන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන මේ ලෝකයේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගත්තහම උන්වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක්. එතන කල්ප වලින් ගත්තහම අසංකේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. එදා දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්ත තැන ඉඳන් සාරා සංකේය කල්ප ලක්ෂයක් දස පාරමී පුරාගෙන ආවා. එතකොට ඒ සාරා සංකේය කල්ප ලක්ෂයේ තුල මහා භද්‍ර කල්ප පහළ වෙලා තියෙන්නේ මේ මහා භද්‍ර කල්පේ විතරයි. වැඩිපුරම තියෙන්නේ බුද්ධ ශූන්‍ය කල්ප. එතකොට හිතන්න, මේ සාරා සංකේය කල්ප ලක්ෂයකටම බුදුවරු කී නමද පහළ වෙලා තියෙන්නේ? දීපංකර බුදුහාමුදුරන්ගේ ඉඳන් ගෞතම බුදුහාමුදුරු එනක අපේ බුදුහාමුදුරු විවරණ ගත්තේ සූවිසි බුදුවරුන්ගේ. එතකොට 24 නමක් තමයි පහළ වුණේ. එතකොට අපිට පේනවා කල්පවලින් අසංකේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක් තුළ බුදුවරු 24 නමක් පහළ වුණා කියන්නේ සමහර කාල තිබිලා තියෙනවා කල්ප අසංකේය බැගින් බුද්ධ ශූන්‍ය වෙච්ච අවස්ථා හතරක්. එතකොට අපිට පේනවා බුද්ධ ශූන්‍ය කල්ප කොච්චර ලෝකේ තියෙනවද. ඊළඟට කල්ප 20,000, 30,000, 60,000 එහෙම දහස් ගණන් බුද්ධ ශූන්‍ය වෙච්ච කාල තිබිලා තියෙනවා. දැන් අපි චුට්ටක් නිකන් කල්පය කියලා තේරුම් ගමු. කල්පය කියලා එකක් තමයි ආයුෂ් කල්පයටත් කල්පය කියන. ආයුෂ් කල්පය කියන්නේ ඒ කාලේ තියෙන පරමායුෂ. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මනුස්ස ලෝකෙ මිනිස්සුන්ගේ පරමායුෂ කාලෙකට අවුරුදු අසංකේයයට වැඩි වෙනවා කියන. එහෙම වැඩි වෙච්ච පරමායුෂ අඩු වෙලා අන්තිමටම කීයට යනකම් බහිනවද පරමායුෂ? අවුරුදු 10ට යනකම් පරමායුෂ බහිනවා. එතකොට ඒ කාලේ තියෙන මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාවටත් කියනවා ආයුෂ් කල්පය කියලා. එයාලෙන්න අපි කල්පය කියන්නේ මොකද්ද? දැන් මේ මහා භද්‍ර කල්පය කියපහම ඒ කල්පේට අවුරුදු වලින් කීයද? දවසක් බමුණෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයට අවුරුදු කීයද කියලා. බුදුරජාණන් වහන්සේට එතකොට මේ බමුණට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කල්පයට අවුරුදු වලින් අවුරුදු 100යි 1000යි ලක්ෂයයි බින්දු ගානකින් කියන්න බෑ කිව්වේ. ඒ තරම් දීර්ඝයි කිව්වේ. එතකොට ඇහුවා, ස්වාමීනි එහෙනම් උපමාවක් හරි ඔන්න බලන්න. උපමා දෙකක් තියෙනවා බහලා ඇති. එකක් තමයි යොදුනක් කියන්නේ සැතපුම් 16ක් දිග පළල උස ඇති විශාල අබ කන්දක් තියෙන අබෑට දන්නවනේ, පුංචි අබෑට. එතකොට සැතපුම් 16ක් දිග, 16ක් පළල, ඒ තරම් උස විශාල අබ කන්දක් තියෙන. සැතපුම් 16 කියන්නේ කිලෝමීටර් වල 1.5න් වැඩි කරපුවාම කිලෝමීටර් ගානේ. අපි නිකන් හිතමු, අපි ඒකත් පැත්තක තියලා අපිට තේරෙන කන්දක් නිකන් සිරීපාද කන්ද වගේ අබ කන්දක් කියලා හිතන්. අවුරුදු 100කට එක බැටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100කට පස්සේ තව එක බැටයක් අයින් කරනවා. ආයෙමත් අවුරුදු 100කට පස්සේ තව එක බැටයක් අයින් කරනවා. මහණෙනි, යම් කාලයක් එනවද ඔය විශාල අබ කන්ද අවසන් වෙන කල්පේ ඒ තරම් දීර්ඝයි කියලා. එතකොට නිකන් හිතාගන්නකො කල්පයක් යන කොච්චරද කියලා. එතකොට මේ කල්පයකට අන්තක් කල්ප ගණනාවක් තියෙනවා. කල්පයකට අන්තක් කල්ප තියෙන. අන්තක් කල්ප කියන්නේ මේ කල්පය තුළ ජීවත් වෙන මනුස්සයන්ගේ ආවිෂ කාලිකට වැඩි වෙලා අවුරුදු වලින් අසංකීයට වැඩි වෙනවා කිය. එහෙම වැඩි වෙච්ච ආවිෂ එතන ඉඳන් අඩු වෙලා අන්තිමටම අවුරුදු වලින් අවුරුදු 10ට බහිනවා. අවුරුදු 10ට බහිනකොට අන්තක් කල්ප විනාශ සිද්ධ වෙනවා. පළවෙනි අන්තක්කල්ප විනාශේ ලෝකෙ ගින්නෙන් විනාශ වෙනවා කියලා තියෙනවා. ලෝකෙම ගිනිගෙන විනාශ වෙලා යනවා. ඒක හැමෝම මැරෙන්නේ නැහැ. ඒ මනුස්ස ලෝකෙ විතරයි හැබැයි. දැන් අර සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රෙ නෙමෙයි. ඒකෙදි අපනිටා බඹලෝ දක්වාම සියලු ලෝක විනාශ වෙන. අන්තක්කල්ප විනාසේදී මනුස්ස ලෝකෙ ගින්නෙන් විනාශ වෙන. එහෙම විනාශ වෙනකොට ටික දෙනෙක් ජීවිත බේරගන්න. ඒ අයගෙන් පටන් ගන්නවා දෙවනි අන්තක්කල්ප. ආයෙමත් ඒ අයගෙන් පරම්පරාවෙන් පරම්පරාවට ටික ටික ගුණධර්ම පිරීම නිසා ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු ආයෙමත් කාලයක් යනකොට අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා කියන. එහෙම වැඩි වෙච්ච ආවිෂ ආයෙමත් එතන ඉඳන් ටික ටික පිරිහිලා පිරිහිලා කාලයක් යනකොට මිනිස්සුන්ගේ ආවිෂ ආයෙත් පිරිහෙනව අවුරුදු 10ට. එතකොට දෙවනි අන්තක්කල්පයේ ගින්නෙනුයි ජලේනුයි විනාශ වෙනවා ලෝකෙ. එතනිනු ජීවිත බේරෙනවා ඉතාම සුළු පිරිසක්. ඒ අයගෙන් පටන් ගන්නවා තුන්වෙනි අන්තක්කල්පේ. තුන්වෙනි අන්තක්කල්පේ පටන් ගන්නකොට මිනිස්සුන්ගේ ආයුෂ ජීවිත බේරිච්ච අයගේ අවුරුදු 10යි. ඊළඟට ඒ අයගෙන් ආයෙමත් ටික ටික පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ ටික ටික වැඩි වෙලා වැඩි වෙලා කාලයක් යනකොට අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් පිරිහිලා පිරිහිලා පිරිහිලා ආයෙමත් කාලයක් යනකොට අවුරුදු 10ට පිරිහෙනකොට තුන්වෙනි අන්තක්කල්පයේ ගින්නෙන් ජලයෙන් සුළඟෙන් කියන තුනෙම විනාශ වෙනවා. එතනින් පටන් ගන්න හතරවෙනි අන්තක්කල්පේ. අර ඉතුරු වෙන යන්තම් ජීවිත බේර ගන්න ටික දිනෙකින් පටන් ගන්නවා හතරවෙනි අන්තක්කල්පේ. අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක්කල්පේ. එතකොට ඒ පටන් ගත්ත හතරවෙනි අන්තක්කල්පේ ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා ආයෙමත් අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආවිෂ එතන ඉඳන් අඩුවෙලා අවුරුදු 10ට පිරිහෙනකොට හතරවෙනි අන්තක්කල්ප විනාශ වෙන්නේ සත්ත අන්තක්කල්ප විනාශයක්. එතකොට පළවෙනි අන්තක්කල්පේ ගින්නෙන්, දෙවෙනි අන්තක්කල්පේ ගින්නෙනුයි ජලේනුයි, තුන්වෙනි අන්තක්කල්පේ ගින්නෙන් ජලයෙන් සුළඟෙන්, හතරවෙනි අන්තක්කල්පේ සත්ත අන්තක්කල්ප විනාශයක්. සත්ත අන්තක්කල්ප විනාශය කියන්නේ මිනිස්සු එකිනෙක අවියාවිද තනාගෙන මෘග සංඥා පහළ වෙලා මිනිස්සු මරාගෙන මෘගසම් වරුසාවල් වැහැලා ලෝකේ ලේවිලක් වෙලා අවසන් වෙන. ඒකට කියනවා හතරවෙනි අන්තක්කල්ප විනාශේ සත්ත අන්තක්කල්ප විනාශය. එතනින් ජීවිත බේරෙන ටික දෙනෙක්ගෙන් පටන් ගන්නෙ පස්වෙනි අන්තක්කල්පේ. එතකොට ඕන දැන් අපිට අන්තක්කල්ප කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. කල්පයක් තුල ජීවත් වෙන මිනිස්සුන්ට අන්තක්කල්ප ගණනාවක් ගැන දේශනාවේ තියෙනවා. ඒ අතර පළවෙනි අන්තක්කල්ප වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා, එතනින් ආයුෂ පිරිහිලා පිරිහිලා අවුරුදු 10ට පිරිහිලා අවුරුදු 10ේදී කෙලෙස් ඇවිස්සිච්ච නිසා ලෝකේ අන්තක්කල්ප විනාශ වෙනවා. එතකොට දැන් ඔය අසංඛ්‍යයට ආයුෂ වැඩි වෙනවා කියපුවාම අදාපි ඉන්න ආයුෂත් එක්ක අපිට නිකන් හිතා ගන්නවත් බෑ. අපිට හිතෙන්නේ සමහරට ඕක බොරුවක් කියලා. අපිට හිතා ගන්න බෑ. හැබැයි දේශනාවේ තියෙනවා මහණෙනි දීර්ඝ ආයුෂ ඇති කාලවල අවුරුදු 1000න් එහාට ආයුෂ වැඩි වෙනකොට, දසදහස් ගණන් ආයුෂ වැඩි වෙනකොට මනුස්ස ලෝක ඇතැම් කාමාවචර දිව්‍ය ලෝක වගේ සැප බහුල වෙනවා කියලා. දීර්ඝ ආයුෂ ඇති කාලවල දෙවියන් හිතනවා කියනවා මේ කාලේ අපිට දිව්‍ය ලෝකවලට වඩා මනුස්ස ලෝක හොඳයි කියලා. ඒ නිසා දෙවිවරු මනුස්ස ලෝකෙ හිත පිහිටවල මනුස්ස ලෝකෙට එනවා කියනවා පංචකාමයන් ගැන සැප විඳින්න. ඒ තරම් මනුස්ස ලෝකෙ ඒ කාලේ සැප සම්පත් බහුලයි. හැබැයි දිවියන්ගේ ආයුෂය අඩු වැඩි වීමක් වෙන්නේ නැහැ කියනවා. දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ආයුෂ ඒ ප්‍රමාණයෙන්ම තියෙනවා. මනුස්සයන්ගේ තමයි ආයුෂ අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ අන්තක්කල්පවල. එතකොට හිතන්න දැන් අපි මේ මහා භද්‍රකල්පේ පළවෙනි අන්තක්කල්ප ගැන හිතමු. මේ මහා භද්‍රකල්පේ පළවෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ අරහිම වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා, ඒ වැඩි වෙච්ච තැන ඉඳන් ආවිෂ අඩුවේගෙන ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 40,000ක් වෙච්ච තැන තමයි කකුසඳ බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට කකුසඳ බුදුහාඳුරන්ගේ ආවිෂ අද නිකන් හිතා ගන්නවත් පුළුවන්ද අපිට? දේශනාවේ තියෙන මිනිස්සුන්ගේ ආවිෂ ඒ කාලේ අවුරුදු 40,000. එතකොට කකුසඳ බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාව මිනිස්සුන්ගේ 40,000ක් කියන ලෝකෙ. එතකොට ඒ පළවෙනි අන්තක්කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ අර ආවිෂ දැන් අඩු වෙමින් යන කාලේ උන්වහන්සේ පහළ වුණේ, ඒ 40,000 ආයුෂත් අඩු වෙලා ආයෙමත් අවුරුදු 10ටම අඩු වෙලා පළවෙනි අන්තක්කල්ප විනාශ වෙලා ගියා. එතනින් පස්සේ ලෝකෙ පහළ වුණේ දෙවනි අන්තක්කල්ප. දෙවනි අන්තක්කල්පේ තරවගේ මාවිෂ වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංකීයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආවිෂ එතන ඉඳන් අඩුවෙලා අවුරුදු 30,000 වෙච්ච තැන දෙවනි අන්තක්කල්පේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එතකොට මේ මහා භද්‍ර කල්පේම තමයි. හැබැයි පළවෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ අසංකේ ඉඳන් අඩුවෙලා අවුරුදු 30,000ට අඩු වෙච්ච තැන තමයි කකුසඳ බුදුහාඳුරෝ පහළ වුණේ. මේ මහා භද්‍ර කල්පේම දෙවනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ අසංකේ ඉඳන් අඩුවේගෙන ඇවිල්ලා අවුරුදු 30,000 වෙච්ච තැන තමයි කෝණාගමන බුදුහාඳුරෝ පහළ වුණේ. එතකොට කෝණාගමන බුදුහාමුදුරන්ගේ කාලේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 30,000. ඒකත් අපිට හිතා ගන්න පුළුවන් ද වර්තමාන? අපි ඉන්න ආවිෂත් එක්ක ගත්තහම ඒකත් අපිට හිතන්නවත් අමාරුයි. එතකොට කෝණාගමන බුදුරජාන් වහන්සේගේ පස්සෙත් අර පිරිහෙමින් පැවතිච්ච ආවිෂ ටික ටික අඩුවෙලා අවුරුදු 10ටම පිරිහෙනවා. එතනින් දෙවනි අන්තක්කල්ප විනාශ වෙනවා. ඊළඟට පටන් ගන්නෙ තුන්වෙනි අන්තක්කල්පය. තුන්වෙනි අන්තක්කල්පෙත් මිනිස්සුන්ගේ ආයුෂ උහුම වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ පිරිහීගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 20,000ක් වෙච්ච තැන තමයි මේ මහා භද්‍ර කල්පේම තුන්වෙනි අන්තක්කල්පේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට කාශ්‍යප බුදුහාමුදුරුව පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20,000. ඒත් මේ මහා භද්‍ර කල්පේම තමයි. හැබැයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අර 20,000 ආවිෂත් අඩුවෙලා අවුරුදු 10ට අඩු වුණා. ඒ අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක්කල්ප විනාශය වුණා. ඊළඟට පටන් ගත්තේ හතරවෙනි අන්තක්කල්පය. මේ හතරවෙනි අන්තක්කල්පේ අර ඉතුරු වෙච්ච අයගෙන් ආවිෂ වැඩි වෙලා අවුරුදු අසංකීයටම වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආවිෂ අඩුවේගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 120ක් වෙච්ච තැන තමයි හතරවෙනි අන්තක්කල්පේ අපේ බුදුරජාන් වහන්සේ පහළ වුණේ. එතකොට ඔබ බලන්න සූවිසි බුදුරජාන් වහන්සේලා ගැන, අටවිසි බුදුරජාන් වහන්සේලා ගැන, අතීතේ පහළ වෙච්ච හැම බුදු කෙනෙකුටම අවුරුදු 1000 ගණන් ආවිෂ තිබිලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ගැන විතරයි ධර්මයේ සඳහන් වෙන්නේ අල්පාවිෂ්ක බුදු කෙනෙක් කියලා. පෙර බුදුවරු ගැන හඳුන්වනකොට අපේ බුදුරජාණන් වහන්සේ ගැන හඳුන්වලා තියෙන්නේ අල්පාවිෂ්ක බුදුරජාණන් වහන්සේ කියලා. මිනිස්සුන්ගේ ආවිෂ අඩුවෙලා අවුරුදු 120ක් වෙච්ච තැන තව චුට්ටක් අඩු වුණා නම් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඇයි ඒ? දේශනාවේ තියෙනවා හැම බෝසතාණන් වහන්සේ නමක්ම තුසිත දෙව්ලොව ඉඳන් පස්මහ බැලුම් බලනවනේ. මොනවද? කාලය, දීපය, දේශය, කුලය, මව. එතන කාලය කියලා බලන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් දැන් මනුස්ස ලෝකේ තියෙනවද? ඒ බලන්නේ මිනිස්සුන්ගේ ආවිෂ ප්‍රමාණ ගැන බලන්න. මිනිස් ආවිෂ අවුරුදු 100න් පහළට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියනවා. මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100න් පල්ලෙහාට ඇවිල්ලා කියන්නේ කෙලෙස් වැඩි කියලා. ඒ කාලවල බුදුවරු පහළ වෙලා අනිත්‍ය දුක් අනාත්මය ගැන, නිවන ගැන, අතහැරීම ගැන, විමුක්තිය ගැන දහම් දෙසුවට මිනිස්සුන්ට කෙලෙස් වැඩි කියලා. ඒ නිසා මිනිස්යන්ගේ ආවිෂ අවුරුදු 100න් පහළට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඊළඟට ලෝකෙ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100,000ට වඩා වැඩි නම් ඒත් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියලා. අසංකේයයට ආවිෂ තිබුණට ඒ කාලවල බුදුවරු පහළ වෙන්නේ නැහැ. එතකොට මිනිස් ආවිෂ අවුරුදු 115,000ටත් අවුරුදු 100න් ඉහළටත් කියන ඔය පරාසය තුළ විතරයි කියන අන්තක්කල්ප අතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. මොකද අවුරුදු 100ට වඩා වැඩි කියන්නේ මනුස්ස ලෝකෙ සැප වැඩි කියන. මිනිස්සුන්ට අනිත්‍ය ගැන, දුක ගැන, අතහැරීම ගැන කිව්වට මිනිස්සුන්ගේ හිත යොමු කරන්නේ ඇයි? සැප සම්පත් බහුලයි කියන ඒ කාලෙ. මිනිස්සු පංචකාමයන් තුළම මුසපත් වෙලා ඉන්න කාලකීන. ඒ නිසා අවුරුදු 100ට වඩා වැඩි නම් ඒත් බුදුරු පහළ වෙන්නේ නැහැ කියේ. දැන් එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ, දැන් බලන්න කකුසඳ බුදුහාමුදුරුව පහළ වුණේ අර අතර 100ත් 100ත් අතර මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 40,000යි. කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 30,000යි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 20,000යි. අපේ බුදුරජාණන් වහන්සේ තමයි අන්තිම සීමාවේ නිකන් ළඟ ළඟ අවුරුදු 120යි මිනිස්සුන්ගේ ආයුෂ. තව චුට්ටක් පල්ලෙහාට පිරිවුණා නම් අවුරුදු 100න් පහළට පිරිවුණා නම් ඊළඟ අන්තක්කල්පේ තමයි ආයි මේ මහා බද්ද කල්පේ හතරවෙනි අන්තක්කල්පෙට බුදු කෙනෙක් නැති වෙන. ඒකට හේතුව දැන් දේශනාවේ තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ මේ හතරවෙනි අන්තක්කල්පේ බුදු වෙන්න හිටපු කෙනා නෙමෙයි මේ. මේ මහා බද්ද කල්පේ පටන් ගන්නකොටම පාරමී පුරාගෙන ඇවිල්ලා පස් දිනක් හිටියා බද්ද කල්පේ ආරම්භ වෙනකොට පිළිවලින් බුදු වෙන්න බලාගෙන. ඒ අතර බුද්ධත්වයට පත් වෙන්නත් සාරා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරන ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලා. අපේ බෝසතාණන් වහන්සේ ප්‍රඥාධික කෙනෙක්. ඒ නිසා සාරා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආවා. ඊළඟට සද්ධාධික බෝසතාණන් වහන්සේලා අටා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරන අසංකීය අටක් උත් කල්ප ලක්ෂය. ඒ වගේ දෙගුණයක් හිටපු. වීරියාධික බෝසතාණන් වහන්සේලා අසංකීය 16ක් උත් කල්ප ලක්ෂයක් පාරමී පුරනවා. ඊළඟට 15 වෙනි මෛත්‍රී බෝසතාණන් වහන්සේ වීරියාධික බෝසතාණන් වහන්සේ නම. එතකොට අපේ බෝසතාණන් වහන්සේ දස පාරමී පුරන්නත් අසංකීය 12කට කලින් තමයි උන්වහන්සේ පාරමී පුරන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට ඔය විදිහට පාරමී පුරාගෙන ඇවිල්ලා පිළිවලින් බද්ද කල්පේ ආරම්භ වෙනකොටම බුදු වෙන්න බලාගෙන හිටියේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, මෛත්‍රී, ගෞතම හැටියට නමයි මේ පස් දෙනා බුදු වෙන්න බලාගෙන හිටියේ. ඔය අතරේ උබහල තියෙනවනේ අර කොටි දෙනකේ කටට පැනපු කතාව. එදා අපේ බෝසතාණන් වහන්සේ, මෛත්‍රී බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුහාඳුරන්ගෙන් පස්සේ ওই සිදුවීම වෙන්නේ. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන මේ තුන් දෙනා බුදු වෙලා ඉවරයි. එතකොට ඊළඟට බුදු වෙන්න ඉන්නේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ. ඔන්න ඔය අතර තමයි ගෞතම බුදුහාමුදුරුවෝයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් බුදු වෙන්න ඉන්න දෙන්න දෙව්ලොව ඉඳන් තුසිත දෙව්ලොවින් මනුස්ස ලෝකෙට ඇවිල්ලා දෙන්නම තාපස පැවිද්දෙන් තරුණ වයසේම පැවිදි වුණා. වැඩිමහල් කෙනා තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගුරුවරයා. ගෝලයා වුණේ අපේ බෝසතාණන් වහන්සේ. ඔය දිනම බොහෝ කාලයක් ඒ වෙනකොට දීර්ඝ ආයුෂ ඇති කාලයක් කියන. හිමාල මහ වනාන්තරයේ අවුරුදු දහස් ගණන් තවුස්දම් පුරමින් මහ වනාන්තරයේ වැඩ ඉඳලා තමයි දවසක් කැලෙන් යනකොට තමයි එක තැනක් හෙලක් වගේ තැනකදී කොටි දෙනක් පහලට වැටිලා පැටවු ටිකත් එක්ක දැන් පැටවුන්ට නම් කොටි දෙනගේ කිරි ටික හරි තියෙනවනේ බොන්න. කොටි දෙනට කන්න දෙයක් නැහැ. අර පස් කනවා, බිම පෙරලෙනවා, දවස් ගාණක් උඩට ඊ ගන්න බැරුව ඉඳලා බැරිම තැන දැන් පැටව කන සූදානම් වෙච්ච වෙලාව. එදා බොහොම අමාරුවෙන් මෙතනින් යනකොට තමයි මේ බෝසතාණන් වහන්සේලා දෙනම සතෙක් කෙඳිරි ගාන හඬ ඇහුණා. කෙඳිරිලි හඬක් ඇහුණා. ඒ වෙලාවේ නතර වෙලා බැලුව බලනකොට පහළ හිලක් වගේ තැනක මේ කොටි දෙන පැටව ටිකත් එක්ක වැටිලා. කල්පනා කරා දැන් කොටි දෙන උඩට ගත්තොත් අපි දෙන්නව මරාගෙන කයි දැන් ඉන්නේ බඩකින්නේ ඉන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා කොටි දෙනගේ කුසගින්න නිවලා උඩට ගන්න ක්‍රමයක් හිතමු. දැන් මේ පැටව කන්න සූදානම් වෙන්නේ බඩකින්න වැඩිකමට. ඒ නිසා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියනවා ඔබ උතනට වෙලා රැකගෙන ඉන්න. කොටි දෙනට පැටව කන්න දෙන්න එපා. ඔබ කොහොම හරි පැටව ටික පරිස්සම් කරගන්න ওই ගල උඩට වෙලා බලාගෙන ඉන්න කියලා. මම ඉක්මනට කැලේට ගිහිලා ආහාර ටිකක් හොයාගෙන එන්නම් කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කැලේට ගියා. ගිහිල්ලා ඉතින් කැලේ හොයනවා සතු මරාගෙන ඉනවා නෙමෙයි මැරිච්ච සතෙක්ගේ හරි මොනවා හරි අද අතහැරලා දාලා ගිය දෙයක් හොයාගෙන යනවා. දැන් ඔය කොටි දෙනගේ කුසගින්න නිවන්න ආහාරයක් හොය හොයි කැලේ ඇවිදිනවා. මෙහෙම බොහෝ වෙලාවක් ගත වුණා. එන පාටක් තාම පේන්නේ. කොටි දෙන්නට කුසගින්න දරාගන්න බැරිම තැන තමයි පැටව කන්න සූදානම් වුණේ. ඒ වෙලාවේ බැලුවා ඈතින්වත් එන පාටක් පේන්නෙත් නැහැ. අන්තිමට කල්පනා කර අපේ බෝසතාණන් වහන්සේ මේ කොටි දෙන පැටව කන්න සූදානම් වෙන්නේ පැටව ළඟට යනවා, කටාරිනවා, ආයි පස්සට එනවා, බිම පෙරලෙනවා, දරාගන්නම බැරිම කුසගිනි වේදනාව නිසා තමයි පැටව කන්න සූදානම් වෙන්නේ. ඒ වෙලේ උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා මේ දීර්ඝ සංසාර ගමනේ දාන පාරමිතාව පාරමී හැටියට උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් මං පුරපු වාර අනන්තයි. ඒ නිසා මගේ දැන් පාරමී සියල්ල සම්පූර්ණයි. මම දැන් බුදු වෙන්න ආසන්නයි. නමුත් මේ මොහොතේ මට ආයෙමත් පින් කරගන්න, පාරමී පුරා ගන්න අවස්ථාවක් සැලසුණා. මේ කොටි දෙනකේ කුසගින්න නිවේවා, පැටවුන්ගේ ජීවිත ආරක්ෂා වේවා, මේ පිනෙන් මට ඉක්මනින් මතු ලෝතුරා බුද්ධත්වේ ලැබේවා කියලා පැන්න පල්ලෙහාට. එතකොට බලන්න, උන්වහන්සේට ඒ මොහොතේ සිහි වුණේ මට ඉක්මනින්ම බුද්ධත්වේ ලැබේවා කියලා තමයි පල්ලෙහාට පැන්නේ. පැනලා අර කොටි දෙනට ජීවිතේ පූජා කරා. ටික වෙලාවකට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇවිල්ලා බැලුව, බලනකොට ගෝලයා නැහැ. එතන ආරක්ෂාවට තිබ්බ ගෝලයා නැහැ. පහල බලනකොට ඇඳගෙන හිටිය තවුස් පිරිකලවල රෙදි කෑලි තියෙනවා, ලේ තැවරිලා තියෙනවා. කාරණී වැටුණා. හැබැයි අදිෂ්ඨානයක් කරලා බැලුව, ලෙස්සල වැටුණාද නැත්නම් ඇත්තටම පරිත්‍යාගයක් කරාද, මොන වගේ ප්‍රාර්ථනයක්ද කරේ. බලනකොට දෙන්නම අෂ්ට සමාපatti වලටම හිත වඩාගෙන තවුස් දම්පුරුකු තාපසියෝ දෙන්න. ඒ වෙලාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැක්කා දිවසින් මේ කරපු ප්‍රාර්ථනේ. මට ඉක්මනින්ම මතු ලෝතුරා බුද්ධත්වේ ලැබේවා කියලා තමයි ජීවිතේ පූජා කරන්නේ. ඒ වෙලාවේ පිළිවලින් මේ මහා බද්දකල්පේ හතරවෙනියට බුදු වෙන්න හිටිය මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතනදී ප්‍රාර්ථනයක් කරා, ඉක්මම් බුදුන් බුදු වුණාවේ කියලා. මම ඊළඟට බුදු වෙනවා කියලා පියවරක් පස්සට ගත්තා. ඒ උන්වහන්සේගේ අදිෂ්ඨානයේ වීරිය නිසා. මොකද වීරිය අධික බුදු කෙනෙක්. ඒ නිසා තමයි සොලසා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන මා විචතර දීර්ඝ කාලය තවත් කාලයක් එහාට යන්න හිතලා ප්‍රාර්ථනයක් කරා, මම ඊළඟට බුදු වෙනවා. මේ කරපු ප්‍රාර්ථනයත් එක්ක ගෞතම නමින් මට කලින් මේ බෝසතාණන් වහන්සේ ඉක්මනින්ම බුදු වුණාවේ කියලා ප්‍රාර්ථනයක් කරා. අන්න ඒ නිසා තමයි මේ මහා බද්දකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මෛත්‍රී බුදුහාමුදුරන්ට කලින් අපේ බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න අවස්ථාව ලැබුණි. ඒ ඉක්මංකම, ඒ හදිස්සිය, ඒ උවමනාව නිසාම උන්වහන්සේ මේ මහා බද්දකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වුණා. හැබැයි උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණේ මේ මහා බද්දකල්පේ, මොකද උන්වහන්සේට ඉක්මනින් බුදු වෙන්න ඕනේ වුණාට තාම පාරමී පුරා ගන්න තිබුණා. දැන් බලන්න, බුදුරු දෙනමක් අතර කාලේ නිකන් හිතන්න, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අපේ බෝසතාණන් වහන්සේ ගැන දේශනාවක් තියෙනවා. ඒ තමයි ඝටිකාර සූත්‍රය. අහලා ඇතිනේ. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේගේ නම තමයි කියනවා ජෝතිපාල මානවකයා. යාළුවෙක් හිටියා ඝටිකාර. මේ ඝටිකාර කුමල් කරුවෙක්. ඒ කියන්නේ වළං හදලා මැටි වලින් යම් යම් නිර්මාණ කරලා ඒවෙන් ජීවිතය ගැට ගහගත්තු බොහොම දුප්පත් අසරණ කෙනෙක්. අන්ද දෙමාවපියන්ට ඇපෝපස්ථාන කරමින් වළං හදමින් ජීවත් වුණා. හැබැයි Tamanට පුළුවන් විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රදේශයට වැඩම කරපු වෙලාවේ පොල් අතු සෙවිලි කරලා කුටි හදලා පිරිසක් එක්ක එකතු වෙලා ආරාමයක් සකස් කරලා පූජා කරා. දවසක් කල්පනා කරා, බණහල ධර්මී වැටහිලා මගේ යාළුවා ජෝතිපාල මානවකයා කොහොම හරි බණහන් එක්කන් යන්න ඕන කියලා හිතුවා. ඒ වෙනකොට යාළු මිත්‍රකම් තිබුණත් අපේ බෝසතාණන් වහන්සේ බොහොම උසස් කුලයක කෙනෙක්. ඉතින් ඇවිල්ලා කිව්වා, මේ යහළුව අන්න බුදු කෙනෙක් පහළ වෙලා යන් අපි බණ අහන්න කියලා. හැබැයි ඒ කාලේ අපි බුද්ධ කියාගත්ත හොරු ගොඩක් හිටපු කාලයක්. ඒ නිසා එක පාට බුදු කෙනෙක් පහළ වෙලා කිව්වට විශ්වාසයක් ඇති වුණේ නැහැ. හැබැයි ටිකක් වැරදි වචනයක් කටින් කියවුවා. ඔය මුඩු මහණන්ගේ බණ අහලා මට ඇති ප්‍රයෝජනයක් නැහැ කි. ඒක නරක වචනයක්, අකුසලයක්. දෙවනි වතාවෙක් කිව්වා, යන් යන් ආම් බුදු කෙනෙක් පහළ වෙලා අපි යන් කික බණ අහන්න. එතකොට දෙවනි පාරක් කිව්වා, මං කිව්වනේ ඔය මුඩු මහණන්ගේ බණ අහලා මට ප්‍රයෝජනයක් නැහැ කි. තුන්වෙනි පාර ඔය වචනේ කියන්න පෙර ਉਹ කල්පනා කරා උපක්‍රමයක් වෙදන්න ඕනේ. එහෙනම් අපි නාන්න යන් කියලා එකන් ගියා නාන්න. එහෙම නාන්න ගියත් ඒ කාලේ ඉන්දියාවේ අදත් එදත් තිබ්බ දෙයක් තමයි කුල බේද කියන එක උඩරිම තිබ්බා. එතකොට පහත් කුලයේ කෙනෙක් කවදාවත් උසස් කුලයේ කෙනෙක් ගඟට බැහැලා නානකොට ගඟට බහින්නේ නැහැ. ඒ නිසා ජෝතිපාල මානවකය නාලා ගොඩට එනකම් ගටීකාර ගංයවුරට වෙලා හිටිය. ඉඳලා උඩට එනකොටම එක පාරට කල්පනා කරගෙන හිටිය කොහොම හරි මෙයා එක්ක යනවා කියලා ඇවිල්ලා නාල උඩට එනකොටම ගිහිල්ලා ඇල්ලුව කෙස් වැටි. අල්ලලා ඔළුවෙන් හොල්ලලා ඇහුව යනවද නැද්ද ඇහුව බනහන්. අන්න එතකොට හිතුවා මේ මං වගේ උසස් කෙනෙක්ගේ කවදාවත් මේ කෙස් වැටියෙන් අල්ලන්නේ නැහැ ගටීකාර වගේ කුඹල් කරුවේ. මේ නම් මට සැරින් මේ විදිහට කිව්වේ ඒකාන්තින්ම ඔය නම් බුදු කෙනෙක් වෙන්න ඇති යම් කියලා ගියා. ගිහිල්ලා බණ ඇහුවා. බණ අහලා අවසන් වෙනකොට එදාම තීරණය කර අපේ බෝසතාණන් වහන්සේ මම අද පැවිදි වෙනවා. එදාම පැවිදි වුණා. කාශ්‍යප බුදුරජාන් වහන්සේගෙන් විවරණ ලැබුවා මේ තමයි මගෙන් පස්සේ ඊළඟට බුදු වෙන මහා පින්වන්ත කෙනා කියලා විවරණත් ගත්තා. එතකොට හැබැයි ගටීකාරට පැවිදි වෙන්න බැරි වුණා. ඇයි ඒ? තමන්ගේ අම්මා තාත්තා අන්ධයි. ඒ නිසා අන්ධ දෙමව්පියන්ට අපෝපස්ථාන කරගෙන හිටියා. හැබැයි අනාගාමී වෙනකම්ම ගිහි ජීවිතයේ තුල හොඳට බණ භාවනා කරලා බණ අහලා අනාගාමී ඵලයට පත් වෙලා සුද්ධාවාස බඹලව ඉපදුණා. එතකොට ඔය අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ ඉපදිච්ච ආත්මය. ඒ තමයි ජෝතිපාල මානවකය. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20,000ක් වෙච්ච කාලේ. එහෙම ඉඳලා සිල්වත්ව පැවිදි ජීවිතයේ ගත කරලා මරණින් මත්තේ ඉපදුණා තුසිත දෙව්ලොව. තුසිත දෙව්ලොව බොහෝ කාලයක් ගත කරලා ආයමත් මනුස්ස ලෝකෙට ආව සිටුවරයෙක් වෙලා ඉපදුණා. එතකොට කාශ්‍යප බුද්ධ ශාසනය අන්තිම කාලේ. දැන් පිරිහීගෙන යන බුද්ධ ශාසනය අවසාන කාලේ. ඒ සිටුවරයෙක් වෙච්ච ආත්මේ අපේ බෝසතාණන් වහන්සේ දවසක් කල්පනා කරා මගේ සිටු නිවස විශාල කරගන්න ඕන කියලා පිරිසක් එකතු කරගෙන ගියා කැලේට. ලී දණු ටිකක් හොයන්න ගියේ. දොරවල් උළුහව හදන්න වහලෙට අවශ්‍ය ලී ටිකක් හොයන්න කැලේට යනකොට ඒ කාලේ දැන් බුද්ධ ශාසනය පිරිහිලා හාමුදුරුවෝ දකින්න අඩුයි. මෙහෙම කැලේ ඇවිදගෙන යනකොට මෙන්න කැලේ ඇතුළේ ඉඳන් සාමීන් වහන්සේ නමක් පින්න බොහෝම සංවරව එක පහරට ඈතින් එනවා දැකලා කැලේ හැංගුණා. කට්ටියට කිව්ව හැංගෙන්න කියලා. හැංගිලා බලාගෙන හිටියා උන්වහන්සේ කොහෙටද මේ වඩේ. බොහෝම සංවර ගමනින් ගමක් පැත්තට පින්න පාතේ වැඩි. කල්පනා කරා අපි බලමු උන්වහන්සේ කොහෙද ඉන්නේ. අර පියවර සටහන් ඔස්සේ ඇවිදගෙන ඇවිදගෙන ගියාම අවසන් වෙලා තියෙන ගහක් යට. කල්පනා කරා මේ උන්වහන්සේට මේ අපි වගේ පුංචි පැලක් හරි අටවගෙන ඉන්න බැරිකමක් නැහැ. නමුත් මේ කැලේට වෙලා ගහක් යට මේ පැවිදි ගුණධර්ම වඩන්නේ මොනවා හෝ උතුම් අරමුණක් නිසා තමයි. මට මේ තරම් විශාල සිටුමැදුරක් තිබිලත් මම මේ සිටුමැදුර විශාල කරගන්න තමයි මේ ආවේ. අපි කරපු ආපු ගමන පැත්තක තියලා උන්වහන්සේට කුටියක් හදමු කියලා අර පිරිස එකතු කරගෙන කැලේ ලී දණු කපලා පුංචි පැලක් කැටෙව්වා. පොඩි කුටියක් හැදුවා. හදලා අතු ගෙනහල්ලා වහලෙට සෙවිලි කරලා ඊළඟට බිත්තිවලට සම්පූර්ණයෙන්ම කොළාතු බැදලා ඊළඟට උන්වහන්සේට නිදාගන්න පොඩි මැස්සක් වගේ ලීයෙන්ම හදලා වැල් වලින් ගැට ගහලා හැදුවා. දැන් පුංචි කුටියක් අර ගහ යට හදලා අවසන් වෙනකොට මෙන්න උන්වහන්සේ ගමට පිණ්ඩපාතෙ ගිහිල්ලා ඈතින් වඩිනවා. කල්පනා කරා මේ මං කරපු දේ හරිද වැරදිද දන්නේ නැහැ. ඉක්මනට පැනලා හැංගෙමු කියලා කට්ටියත් එක්ක හැංගුණා. හැංගිලා බලාගෙන හිටියා උන්වහන්සේ මේ කුටියට වඩීද නැද්ද? බොහොම වෙහෙසටපත් වෙලා වැඩිය මේ ස්වාමීන් වහන්සේ අර කුටිය ඇතුළට වැඩම කරලා අර මැස්සේ වැඩ හිටියා. පාත්‍රේ පැත්තකින් තිබ්බා. පුදුම සතුටක් ඇති වුණා. හැංගිලා හිටියේ එළියට ඇවිල්ලා ගිහිල්ලා වැඳලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේට මේ වගේ කුටි කැපද? එතකොට කිව්වා පින්වත මම මේ ගහ යට තමයි කිව්ව බොහෝ කාලයක් වැඩ හිටියේ. වැස්සට තෙමුණා, පිණි බෑවා, නොයේක් පීඩාවන්ට පත් වුණා. සතුන් සර්පයන් පවා මගේ ශරීරයෙන් පැනලා ගිය වාර, සර්පයන් මගේ ඇඟ උඩින් ගිය වාර අනන්තයි. ඒ නිසා මේ වගේ කුටියක් හදලා පූජා කරපු ඔබේ දෑතට සිතූ පැතූ සම්පත් ලැබෙන සුරපුරක් බවටම පත් වේවා කියලා ආශිර්වාදයක් කරා. ඒ වෙලාවේ සාදු සාදු කියලා අනුමෝදන් වෙලා මේ සිටුවරයා කිව්වා මම මේ ස්වාමීනි ඔබ වහන්සේට තාවකාලිකයි මේ පොඩි කුටිය හැදුවේ. මම මෙතන ඔබ වහන්සේට හොඳ කුටියක් හදන්නම්. ඔබ වහන්සේට සක්මන් මළුවක් හදනවා. ඔබ වහන්සේට පැම් පොකුණක් හදනවා. ලිඳක් හදනවා. ඔබ වහන්සේ දානි ලැබුණා හෝ නොලැබුණා හෝ අන්න අතන අපේ ගේ තියෙනවා. දවස ගාන නිවසට පින්ඩ පාතේ වඩින්. අපි කැපකරු දායකයෝ හැටියට අපිව පිළිගන්න සේක්වා කියලා අර ස්වාමීන් වහන්සේට කුටියක් හදලා සක්මන් මළුවක් හදලා දිවි ඇතිතෙක් උන්වහන්සේට අප උපස්ථාන කර උන්වහන්සේ කුටියම වැඩ ඉන්න රහත් වෙලා පිරිනිවන් පෑව කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේගේ ධාතු උන්වහන්සේලා තැන්පත් කළ පුංචි චෛත්‍ය ඒ කැලේම හදලා වන්දනාමාන කරා. ඔය විදිහට පින් කරලා ආයෙමත් ඉපදුනා දෙව්ලොව. එහෙම දිව්‍ය ලෝක ඉපදිලා දෙව්ලොවින් දෙව්ලොවට බොහෝ කාලයක් දිව්‍ය සැප සම්පත් වින්ද. දැන් මේ බුද්ධ ශාසන දෙකක් අතර කාලෙ මං කියන්නේ. එතකොට එහෙම දිව්‍ය සැප සම්පත් විඳලා අවුරුදු අසංකේයයට දැන් මනුස්ස ලෝකේ අර කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ දැන් 20000 ආවශ්‍ය පිරිහිලා ආයෙමත් වැඩි වෙලා වැඩි වෙලා අසංකේයයට වැඩි වෙච්ච කාලේ මහා සුදස්සන නමින් සක්විති රජකම් කරා. එතකොට අර එක කුටියක් ස්වාමීන් වහන්සේ නමකට හදලා පූජා කරපු පිණින් මහා සුදස්සන සක්විති රජුරවන්ට දඹදිව 84000ක් මාලිගා පහළ වුණා කියන දෙවිවරුන්ට දිව්‍ය විමාන පහළ වෙනවා වගේ හැම නගරයකම එකම විදිහ දිව්‍ය මාලිගා වගේ මාලිගා රජුරවන්ට පහළ වුණා කියලා. උන්වහන්සේට අර මැස්සක් වගේ හදලා පූජා කරපු මේ පිණින් සත්ෘණින් යුක්ත ආසන ඇඳන් යහනාවල් අර මාලිගාවල පහළ වුණා කියලා. ওই විදිහට බොහෝ කාලයක් සක්විති රජකම් කළ මහා සුදස්සන සක්විති රජුරෝ බොහොම ධාර්මිෂ්ඨව ලෝකේ

ගෙන විශාල පිරිසක් අරගෙනාව මාලිගාවට. හැවිල්ල රජ්ජුරුවන්න කිව රජතුමන රජ්ජුරුව මේක පිළිගන්න කිය. මහා සුදස්සන සක්විති රජ්ජුරුව කියනවා, දරුවනේ මට මේ ගබඩාවල දන් දෙන්න දන් දෙන්න ආපහු ඒ විදිහටම පිරිලා යනවා කිය මගේ පිනේ. ඒ නිසා දෙන්න දෙන්න මට අඩුවෙන්නේ, ගබඩාවල පිරෙනවා. ඒ නිසා නුඹලගේ ධනෙ මට අවශ්‍ය නෑ කිය, මට ඇති තරම් සම්පත් වස්තුව මේ ගබඩාවල පිරිලා. ඒ වෙලාවේ රටවාසීන් කල්පනා කරා, අපි මහා සුදස්සන සක්විති රජ්ජුරුවන්ට එහෙනම් මීට වඩා ලස්සන මාලිගාවක් හදමු. එහෙම හිතලා වැවක් අයින බොහෝම ලස්සන තැනක් පොළොව සුද්ධ කරා. සැලසුමක් හිතුවා, අපි මේ වගේ වහල 84 කූටාගාර කියන එක පළවලට වෙන් වෙච්ච බොහොම ලස්සන දිව්‍ය විමානයක් වගේ මාලිගාවක් හදමු කියලා මිනිස්සු සැලසුම් කරලා පහුවදා පිරිසත් එක්ක එනකොට අර හිතපු මාලිගාව ඒ විදිහටම එතන සට්ටුවනින් පහළ වෙලා කිය. මොකද ওই දීර්ඝ ආයුෂ ඇති කාලවල දිව්‍ය ලෝකෙ වගේ කියන මනුස්ස ලෝකෙ. ඒ කාලවල කල්ප උක්ෂපවා මනුස්ස ලෝකෙ පහළ වෙනවා කිය. එතකොට අපිට පේනවා එහෙනම් මේ අපි ජීවත් වෙන කාලවල වගේ නෙමෙයි ඒ කාලවල මනුස්ස ලෝක දිව්‍ය ලෝකවල. දැන් අර විශාල දිව්‍ය විමානෙ වගේ මාලිගාව දැක්ක මිනිස්සු සාදුකාර දීලා රජුරුවන්ට ඇවිල්ලා කිව්වා, රජතුමනි හරිම පුදුමයි. රජතුමා මහා පින්වන්ත කෙනෙක්. රජතුමාට අපි මාලිගාවක් හදන්න පොළොව සුද්ධ කරලා අපි එතනට යනකොට විශාල දිව්‍ය විමානයක් වගේ මාලිගාවක් පහළ වෙලා. රජතුමා මේ මාලිගාවෙන් ඒ මාලිගාවට වඩින සේක්වා කියලා ආරාධනයක් කරා. මහා සුදස්සන සක්විති රජුරෝ කල්පනා කරා, මම බොහෝ කාලයක් සක්විති රජකම් කරා. තමන්ගේ වැඩිමහල් පුතාට කතා කළ සක්විති රජකම දුන්නා. දීලා අමාත්‍යවරු රැස් කරලා දේවියත් පිරිසත් රැස් කරලා කියා හිටියා, අද ඉඳන් මම සක්විති රජකම අතහැරලා මේ මාලිගාවට ගිහිල්ලා තවුස් දම් පුරනවා. ඒ නිසා එක අමාත්‍යවරයෙක් විතරක් මට ආහාර අරගෙන එන කෙනෙක් විතරක් කැරින්න කවුරුත් මාව මුණගැහෙන්න එන්න එපා කිය. එහෙම කියලා සක්විති රජ්ජුරුව මහා සුදස්සන සක්විති රජ්ජුරුව අර පිය ගැට පෙළ ළඟට ගිහිල්ලා පළවෙනි පඩියට අඩිය තියලා අදිෂ්ඨානයක් කරා, කාම විතර්ක මෙතන නවතිනු, ව්‍යාපාද විතර්ක මෙතන නවතිනු, විහිංසා විතර්ක මෙතන නවතිනු කියලා අදිෂ්ඨාන කරගෙන පියවරෙන් පියවර පඩි පෙළ උඩට නැගලා වාඩි වෙනකොට එහෙම හිත සමාධිමත් වුණා කියලා. අෂ්ට සමාපatti ලැබමින් බොහෝ කාලයක් අර මාලිගාවෙම තවුස්දම් පිරුවා කිය. එහෙම තවුස්දම් පුරලා දවසක් අවුරුදු දහස් ගානක අසංකීට ආවිෂ තියෙන කාලේ එහෙම තවුස්දම් පුරලා දවසක් රැ හීනෙන් දකින්නවා දේවිය දකින්න තියෙනවනම් දැන් බොහෝ කාලයක් ගත වුණා, දරුවෝ දකින්න ඕනේ, අමාත්‍යවරු හෙට දවසේ මුණ ගැහෙන්න ඕන කියලා හිතුවා. එදා දේවියත් ඒ හීනේ ඒ විදිහටම දැක්කා. ආහාර අරගෙන ආපු අමාත්‍යවරයාට කිව්වා, අද නගරේ අර මාලිගාවේ යටිමහලේ රැස්වීම් ශාලාවට දේවියත් අමාත්‍යවරු පිරිසත් දරුව පිරිසත් එකතු කරන් ඒ අය මුණ ගැහෙන්න ඕන. ඒ පිරිස එකතුනාට පස්සේ එදා තමයි අවුරුදු ගානකට පස්සේ රජ්ජුරුව මාලිගාවෙන් පහළට බැහැපු දවස. පහල් එහාට බැහැලා අර පිරිසත් එක්ක කතා කරනකොට දේවියට හිතුණා, අනේ අද රජ්ජුරුව මරණයට පත් වෙයිදෝ කියලා හිතුණා. ඒ වෙලාවේ දේවිය අර රජ්ජුරුවන්ට ආරාධනයක් කරා, මහා සුදස්සන සක්විති රජ්ජුරුවන්ට, සක්විති රජතුමනි ඔබ වෙනුවෙන් 84,000 දිව්‍ය මාලිගා වගේ මාලිගාවන් මේ දඹදිව් තලයේ පහළ වෙලා තියෙනවා. දෙවිවරුන්ට විමාන පහළ වෙනවා වගේ පැම්පොකුණු, ඒ වගේම සත්‍රුවණෙන් යුක්ත යහනාවල් ආසන මහා පුදුම පිනක් තියෙන කෙනෙක් සක්විති රජ්ජුරුව ඔබ. ඒ නිසා මහා සුදස්සන සක්විති රජතුමනි ආයෙමත් මේ විදිහටම මනුලව ඉපදිලා මේ සක්විති රජකම්ම කරමින් ධාර්මිෂ්ඨව පාලනය කරන්න සිත් පහළ කරගන්න සීක්වා කියලා දේවි ආරාධනයක් කරා. එතකොට මහා සුදස්සන සක්විති රජ්ජුරුව කියනවා, දේවිය වැරදි කිව්ව ඔය ආරාධනෙ. ඔබ ඔහොම මට ඉල්ලන්න එපා කිව්වා. ඔබ මෙහෙම කියන්න කිව්වා, සක්විති රජතුමනි ඔබට 84,000 මාලිගා තියෙනවා, හැබැයි අලපතක දියක් රඳින්නේ නැහැ වගේ. ඒ මාලිගාවල්වල පංචකාමයන්ගේ ආදීනව සිහි කරලා ඒව ගැන සිත් පහල කරන්නේ නැතුව මේ සැප සම්පත්වල ආදීනව අනිත්‍ය දකිමින් කාමයන්ගේ මිදිච්ච හිතක් ඇතුව බඹතලේම හිත පිහිටවාගෙන බඹලොව ඉපදිනා පාරමී සම්පූර්ණ කරගෙන මතු ලෝතුරා බුද්ධත්වයට පත්වෙන සේක්වා කියලා ආරාධනා කරන්න කිව්වා. ඒ වෙලාවේ දේවියට කඳුළු වැගිරුණා. නමුත් හිත හදාගෙන

0: ආරාධනා කරා ඒ විදියට. එදා මහා සුදස්සන සක්විති රජ්ජුරුවෝ තමන්ගේ දේවිය වුණේ එදා යසෝදරාව තමයි දේවිය හැටියට හිටිය. දේවියටත් දරුවන්ටත් කතා කරලා කියනවා, මම මේ විදිහට සසර පින් කරගෙන පාරමී පුරාගෙන ආපු කෙනෙක්. මොකද අෂ්ට සමාපatti වලටම හිත දියුණු කරලා දැන් පෙර ඥානිය උපදවා ගත්ත කෙනෙක්. ඒ වෙලේ කියනවා, මම මේ තරම් ධ්‍යාන වඩාගෙන මෙච්චර කාලයක් මේ මාලිගාවේ හිටියා. අද මම බඹතලයට යනවා. ඒ බ්‍රහ්ම ලෝකයෙන් දෙව්ලොවට, දෙව්ලොවින් බඹලොවට බොහෝ කාලයක් පාරමී පුරලා ඊළඟට ගෞතම නමින් මම සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ බුද්ධ ශාසනයෙන් නුඹලත් මේ දරුවොත් අමාත්‍යවරු සියලු දෙනාම නිවන් අවබෝධ කරන්න සිත් පහළ කරගන්න සීක්වා කියලා එහෙම දෑස් පියාගත්තා. සක්විති රජ්ජුරුව, මහා සුදස්සන සක්විති රජ්ජුරුව එහෙම නින්දෙන් පිබිදියා වගේ බඹතලයේ පහළ වුණා. එතකොට බලන්න, දැන් ඔය ඔක්කොම කාශ්‍යප බුද්ධ ශාසනයේ, ගෞතම බුද්ධ ශාසනයේ අතර එහෙම බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා මුළු බ්‍රහ්ම ආවිෂම ගෙවලා එහෙන් දෙව්ලොවට සදෙව්ලොවම ඉඳලා ආයමත් තුසිත දෙව්ලොව පහළ වුණා. ඒ වෙනකොට සක්‍ර දෙවියෝ බැලුවා, බෝසතාණන් වහන්සේගේ පාරමී තාම සියල්ල සම්පූර්ණයි, හැබැයි තාම මේ වෙනකොට දාන පාරමිතාවෙන් තව චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා පරමත්ත පාරමී කොටස. ඒ වෙනුවෙන් තමයි සක්‍ර දෙවියන් ආරාධනයක් කරන්නේ, ජයතුරාපුරීට ගිහිල්ලා කුසතී දේවියගේ කුස පිළිසිඳගෙන දාන පාරමිතා පුරාගෙන ඊළඟට බුදු වෙන්න, පාරමී සම්පූර්ණ කරන්න මනුස්ස ලෝකෙට ආයි වඩින්න කියලා. ඒ තමයි වෙස්සන්තරාත්මි. ආපහු පල්ලෙහාට ඇවිල්ලා වෙස්සන්තර හැටියට රජකම් කරලා හත් වාරයක් මහ පොළොව පවා කම්පා කර කර දන් දීලා දාන පාරමිතා පුරාගත්තා. එහෙම පුරාගෙන තමයි ආයෙමත් තුසිත දෙව්ලොවට ගියේ. එහෙම දෙව්ලොව ඉඳලා තමයි මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක් කල්පේ ආවිෂ අඩුවෙලා අවුරුදු 120ක් වෙනකම්ම තුසිත දෙව්ලොව ඉඳන් බලාගෙන ඉඳලා දෙවියන්ගේ ආරාධනය මත එදා දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහා මායා දේවී කුස පිළිසිඳගෙන මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට දැන් අපි කතා කරේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම. දැන් අපි ඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2500 ගානක් වෙච්ච කාලෙක. දැන් මේ ආවිෂත් අඩුවෙලා මිනිසුන්ගේ ආවිෂ දැන් අවුරුදු 120 තිබ්බ ආවිෂත් දැන් බැහැලා අවුරුදු 60ට 70ට බැහැලානේ අපේ ආවිෂනේ. දැන් අද වෙනකොට මිනිස්සුන්ගේ පරම ආවිෂ අවුරුදු 70ක් 75ක ආවිෂක් තියෙනවා. ඔය ආවිෂ අඩුවෙන අවුරුදු 10ට අඩුවෙලා හතරවෙනි අන්තක්කල්ප විනාශ වෙනවා අනාගතේ. ඒ තමයි අවි ආයුධ වලින් එකිනෙකා මරාගෙන සිද්ධ වෙන සත් අන්තක්කල්ප විනාශේ. ඒකෙන් පස්සේ ඉතුරු වෙන අයගෙන් ආයෙමත් පටන් ගන්න පස්වෙනි අන්තක්කල්ප. ඒ පස්වෙනි අන්තක්කල්ප මිනිස් ආවිෂ ටික ටික පරම්පරාවෙන් පරම්පරාවට ටික ටික හිමීට වැඩි වෙලා අවුරුදු ආයෙමත් වැඩි වෙන අවුරුදු අසංකේයද. ඒ අසංකේයයට වැඩි වෙච්ච ආවිෂ එතන ඉඳන් අඩුවේගෙන ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 80,000 වෙනකොට එදාට මනුස්ස ලෝකේ පාලනය කරන්නේ සංක කියලා සක්විති රජ කෙනෙක්. අන්නේ සංක කියන සක්විති රජුරු මුළු ලෝකෙම සිල්වත්ව පාලනය කරන, අහසින් යන සිවුරංග සේනා පිරිවරාගෙන යන සක්විති රජ කෙනෙක්. එදාට මේ සංක කියන සක්විති රජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බමුණ සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමා, දේවිය බ්‍රහ්මවතී දේවිය, අන්නේ දෙන්නට දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දාට ලෝකේ පහළ වෙන්නේ. අවුරුදු 18,000ක් ගිහි ජීවිතය ගත කර මෛත්‍රී බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දැකලා තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසව බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ කලකිරිලා මාලිගාවෙම උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන. එතකොට බලන්න, අර තරම් දීර්ඝ ආවිෂක් ඇති කාලේ මිනිස් ආවිෂ අවුරුදු 80,000ක් වුණත් දුෂ්කර ක්‍රියා කරන්නේ සතියයි. ඒත් කැලේකට ගිහිල්ලා නෙමෙයි, මාලිගාවේ උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරලා අවසන් වෙනකොට මහා බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරන. කෙස්සටිය කපල අහසට විසි කරලා එදා අර අටපිරිකරේ තිබ සිවුරු පිරිකර දරාගෙන අහසින්මයි කියන වඩින්නේ බුද්ධකයා පුණ්‍ය භූමියමයි. එදාටත් බුද්ධත්වයට පත් වෙන්න උන්වහන්සේට උපකාර කරන්නේ. හැබැයි නාබෝධීන් වහන්සේ තමයි එදාට බෝධිය බවට පත්වේ. අහසින්ම බෝමුලට වඩිනවා උන්වහන්සේ. වැඩම කරලා පෙරබුදුවරු වගේම රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවෙනියාමි චතුප්පාද ඥානෙ, තුන්වෙනියාමි පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසල අවසන් වෙනකොට හිමිදිරි උදෑසන අරුණෝදය සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 180,000ක් ලෝකෙ පවතිනවා කියලා දේශනාවේ තියෙනවා. එතකොට අපේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ අදිෂ්ඨානෙන් හරි 13 වහන්සේලා හරි අරගෙන යන්නේ අවුරුදු කීයද? 5000යි කියලා. මොකද අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ අල්පාවිෂ්ක කාලෙක. අල්පාවිෂ්ක බුදු කෙනෙක්. මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අන්තක්කල්ප විනාශයක් ළඟ ළඟ උන්වහන්සේ පහළ වුණා. එතකොට දැන් අපිට පේනවා මේ කියලා දුන්නේ මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච කකුසඳ, ගෝනාගමන, කාශ්‍යප, ගෞතම, සිව් බුදුරජාණන් වහන්සේලාත්, අනාගතයේ බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන විස්තරයක් තියෙන නිසා අපිට පේනවා අපි ඉන්නේ කොච්චර භයානක තැනකද දැන්. අපි ඉන්නේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 100 පල්ලෙහාට පිරිහිච්ච මිනිස්සු සත්තු වගේ වෙච්ච කාලෙක. මොකද දේශනායෙම තියෙනවා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 පහලට පිරිහෙනවා කියන්නේ බුදු කෙනෙක්වත් පහල වෙන්නේ නැහැ දැන්. යන්තම් කලින් පහල වෙච්ච බුදුහාමුදුරන්ගේ ධර්මය අද තිබුණට ටිකක් ඉතුරු වෙලා මේ යුගයේ කෙලෙස් බහුල කාලයක්, විකෘති ආසාවන් බහුල කාලයක් කිය. දේශනාවේ තියෙන්නේ අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයයි බලවත් වෙනවා කිය. එතකොට මිනිස් ආවිස අවුරුදු 100 ඉඳන් වේගෙන් පහලට අවුරුදු 10ට පිරිහෙනකොට මිනිස්සු සත්තුන්ට අන්ත වෙනවා කියන අනාගතේ. මෘග සංඥා පහල වෙලා ලේ පිපාසිත විකෘති මිනිස්සු බිහි වෙන කාලයක්ද. හැබැයි අපේ පිනකට අපිට අර විකෘති මිනිස්සු අස්සේ හරි ජීවත් වෙන්න ලැබුණා. බණ ටිකක් අහන්න පින තිබුණා. පතිරූප දේශේක අපි ඉපදුණා. මනුස්ස ජීවිතේ ලැබුණා කල්යාණ මිත්‍ර සේවනයේ එක්ක. මනුස්සයෙක්ුණත් හැමෝටම බණ අහන්න ලැබෙන්නේ නැහැ. හැමෝටම කල්යාණ මිත්‍ර සේවනියක් නැහැ. ශ්‍රණ සම්පත්තියක් නැහැ. අපිට ඒ ටික ලැබුණා. හැබැයි අමාරු කාලයක්. කොච්චර බණ ඇහුණා ධර්මයේ දියුණු කරන්න අමාරුයි. හැබැයි වෙන විකල්පයක් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වේ හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ වෙන මොනවා කරන්නද? ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මීය දියුණු කරන්න වීරියක් වඩා ගැලවෙන්න පුළුවන්. එහෙමනම් ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළා රැස් කරගන්න සියලු පින ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධයේ පිණිසම උපකාර වේවා වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිරැස් කරගන්න සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිවි අස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියන්න.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077912 4715, 077640160 දුරකථන අංක මගින්ද, 071 8027 197 WhatsApp අංකය මගින්ද, නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති, සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්වත. සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදෙනාම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ති ආදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මිස් සද්ධර්මයේ ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය
1: සිද්ධාත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදිලෙන් ගුවන් විදුලියේ

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වද පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වී සම්පත්තිය ළඟා කරන්නා වූ මුනීන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල 8ක් ඇති හේයින්.
1: සුතිර කුමන් පෙතලිය
2: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය
1: සුදිල ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.

ලොවැති සියල්ල ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත් වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද?

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරන මඟ ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකෝ
1: මල් රේණු මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක පින්වතුනි ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතර බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල් වලින් සකස් කරන විශේෂිත මල් මාලා මල් වියන් මල් රේණු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති අපි විමසමු විමසා බලමු අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා මේ සුවඳවත් මල් රේණු සකස් කරගෙන විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදු හාමුදුරුවන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුවෝ උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදී පින්වතුනි සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිනෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා සංසාරේ. අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුවෝ තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සද්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිලා තිබෙනවා. ඒ වගේම පින්වතුනි 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිලා තිනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පත් ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ. ඔබේ ජීවිතේනුත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම්වලට සහභාගි වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරලා ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක් මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට ආනිසංස ඔබට ලැබෙනවා.
2: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
3: සුදිල ගුවන් විදුලිය
4: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වි සම්පත්තිය ළඟ කරන්නා වූ මුනිඉන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල අටක් ඇති හේයිනි.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුද්ගලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.
1: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවි.

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධ වන්නේ.

සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා ඇති. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

සහ පත්තිනි දේව පූජා පින්කම. සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදාකරගා

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවාසී.

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවා.

ඉසීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව

සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට, මාර්ගයේ දෙපසට සද්ධාවෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පිංගුතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝකීය නම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුවෝ එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුවෝ සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ලබමින් කිසිම කරදරයකින්, බාධාවකින්, ශෝකයකින්, ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දේ බොහොම පිරිසිදුවට පූජා කළ යුතුයි. පිරිසිදුවට ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් පූජා කළ

0: vedo lì.
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වත පව් කරන්නා මෙලොවත්ත වෙනවා. ඒ වගේම පරලොවත්ත වෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත්ත වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වදයි.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වග්ගය.
1: සුදුල ගුවන්විදුලියේ සංගයි ඔබ රැඳී සිටින්නේ.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: තමන්ගේ වැඩමින්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වාර්ථය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රී සිත සෑම දිනා කෙරෙහි පැතිරිය යුතුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදෙනාම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවත්
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි. සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.

පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක්ම. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවක්.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේය. ධම්මපදය

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්
1: මල් පූජාවේ ආනිසංස පින්වතුනි පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරු උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නෑ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමේ පින්වතුනි 500 වතාවක් සක්කිති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකි බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකි බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත්ව ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හීම පින්වතුනි අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍රවීම. උසස් කීර්ති ප්‍රසංසා ඇත්තෙකු බවට පත්වීම. සෑම කල්හීම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයකු බවට පත්වීම. සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබන් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන, උතුම් බුදුගුණ සිහිපත් කරගෙන, පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.
2: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහි

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්

පින්වත අනුන්ගේ රළුපරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ග.

ಬೆಟ್ಟಿ ಬೆಟ್ಟಿ ಎವಿ ದಿನ.

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්තම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලෙවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවට පරලොවට

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා ඇති. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන නියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

0: Petrolier.
1: बाहर से कोई अंदर ना आ सके, अंदर से कोई बाहर ना जा सके।

0: පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදෙනාම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවර
1: කාරුණික පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රීතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා 8 නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රේතිය එක දවසක් දකිනවා. පිඟුතුන් මේ ප්‍රේතිය ඊටාම විරූපීව දුගඳ හමන ශරීරයක් ඇතුව, එවැගේම හාත්පස මේ දුගඳ හමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවැගේම මැස්සන් පිරෙමින්, නොඑක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොඑක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පිඟුතුනි, පංචපුත්‍ර කාදක ප්‍රීතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ 5 දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ 5 දෙනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ 5 දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ 5 දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ 5 දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබ යති යම් කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිංගුතුනි, එක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රේතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රේතියගෙන් විමසනවා. විමසනකොට පිංගුතුනි ඇයි කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදීම ඒ දරුවෝ මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම මිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්න කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්නේ අකුසල කර්මය සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රේතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. ඒ නිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. ඒ නිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙනා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

පින්වත, සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තැන්හි නොවැළී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය.

කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කරගන්නවා නම් මේ නිම්හිම් නැති භවසාගරයෙන් එගොඩ විය හැකිය.

0: බුදුමග තෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන් විදුලිය.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යම

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වය. ධම්මපදය යමකවන්.
1: සුදුලගුවන් විදිය සංගයි ඔබ.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීමක්.

0: යාළුවනේ දිනපතා පස්වරු පහේ සිට පස්වරු හය දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳී සිටින්නේ.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

ම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුල මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන පුංචි පින්කමක්, ඒ පින්කම ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංච දීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංච දීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහෙසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙන මේ පහන්නාලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න කෙනසුන් නසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරු සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කළා. ඒ ආනිසංසය වනපොත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන්වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීමතෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදිල ගුවන් විදුලිය.
4: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන්විදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලි නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
2: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

Kami sumicacara virmani sikkhapadang samadhiyami.

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්ම කතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජාවෙත්වා. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජාවෙත්වා. උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

0: നൊപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമേ പമാവ് നൊസലക്കിൽ മരണയട്ട് കറുണുവാൻമേ എഹയിൻ പിങ്വത്ത് നൊപ്പമാ ഊവോ നുമെറി പമാ ഊവോ മലവും വെനിയ ധമ്മപദയ അപ്രമാദ വരണ
1: යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගුතුනි, මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දියදෝ සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳි, ඒ ගංගාවෙන්ම පැන්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පිංගුතුනි මේ ප්‍රේතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජලධාරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේනවා. ලේ බවට පත් වෙනවා. ඒ නිසා ස්වාමීනි මට පැන් දෝතක් දෙන්න, දිය පිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පිංගුතුනි, රේවත හාමුදුරුව ඇයගෙන්ම විමසන්නට වුණා, මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදුවුන හේතුව කියලා. මෙය මනුලොව ඉපදිලා ඉන්න කාලේ මගේ පුතා පිංගුතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් අච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැනවදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා. දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විතෝ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා. ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින්වුතුනි, එක පුතාට නෙවෙයි එකතු වුණේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැමදේම දකින හැමදේම පිංගුතුනි ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න, කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පිංගුතුනේ විත ඔබට එහි පාපී ක්‍රියාවේ මහා ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. එනිසා මේ පුංචි බණපදයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින්දහම් සිදු කරන්න, මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සාංසාරික භව ගමන කෙටි කරගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්සුරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්සුරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමග.

මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමයි.

උන්වහන්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්න.
1: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

මා මීළඟට ඔබේ රසවින්දනය සඳහා තවත් අපූරු ගීතයක් තෝරාගනු ලැබුවා. නිවසේ ස්වාමියා සැමියා ස්වයං පුරුෂයා කියන්නේ කවුද කියලා ඔබ දන්නවා. වර්තමාන සමාජය සංකීර්ණ වීමත් සමග මෝස්තරකරණය වීමත් සමග ස්වාමියා යන පදය විවිධ ආකාරයට පරිවර්තනය වී තිබෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. එදා යසෝදරාව තම ස්වාමියාට ඇමතුවේ මගේ හිමි සඳුනි කියලා. වර්තමාන සමාජයේ බොහෝ බිරින්දෑවරු ස්වාමියා හස්බන්ඩ් හබි හබියා පැටියා බබා ආදී වචන සඳහන් කරමින් හඳුන්වන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. එනමුත් මාමේ ඔබේ ගී රසවින්දනය සඳහා තෝරාගත් ගීතයේ රචකයා ප්‍රේමකීර්ති දල්විස් කවියා මේ ගෙදර ස්වාමියා හඳුන්වා දී ඇත්තේ දූගේ තාත්තා හැටියටයි. ස්වාමියා දූගේ තාත්තා වන්නේ ගීතයේ නායිකාව බිරිඳ වන නිසා. ඇය අම්මාගේ සිය දියණියට ඇය එනම් බිරිඳ දියණිය අමතා ප්‍රකාශ කරන්නේ කුමක්ද? මා එක්කලා අමනාප වී දබර දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර කියලා. මේ ගීතය සරල සුගම අත්විඳීමක් වුණත් කොතරම් ලිහිල් සුගම බසකින් රචනා වෙලා තිබුණත් ගීතයේ අතිශය හෘදයාංගමයි. ප්‍රේමකීර්ති දල්විස්ගේ බොහෝ ගීවල දකින්න පුළුවන් ලක්ෂණයත් එයයි. මේ ගීතයේ නායිකාව බිරිඳ ඇය අමතන්නේ තමා සමග දැන් අමනාපව ගෙදර එන්නේ නැති සැමියාට නොවේ. ඇය අමතන්නේ දැන් තාත්තා දකින්නට නොලැබෙන සිය දියණියටයි. මංගලපූරු මස්තකෙහි රංකෙන්දෙන් බැඳ තරුණියකු තරුණියක සමග විවාහ වුණත් ඒ බැම්ම වඩා ශක්තිමත් වන්නේ දරුවෙකු ලැබුණු විට. පුතෙකු හෝ දුවක ලැබුණු විට විවාහ බැම්ම වඩා ශක්තිමත් වෙන බව අත්දකින් තිබෙන ඔබ කවුරුත් දන්නවා. ඒ මානුෂීය කාරණාවක්. කුරිරු සමියකු සිය බිරිඳට තාඩන පීඩන කරන විට කඳුළු සාලන්නේ කවුද? තම දූ පුතුන්. සැමියකු කවර හේතුවක් මත වුවද බිරිඳ දමා ගිය විට අසරණ වන්නේ තමන්ගේ අම්මාත් එම දූ දරුවොත් බව අප කිව යුතු නැහැ. මෙම අඩදඹර වල බලපෑම සංසාරගත බන්ධනයක් බවට පත්වෙන ආකාරය, ඒ වගේම මෙම බැඳීම සසර පුරුද්දක් බව අපට බොහෝ ජාතක කතා වලින් දක්නට ලැබෙනවා. මේ ගීතයේ අම්මා දුවත් රැ එළි වෙනතුරු මිදුලට වී බලා සිටින්නේ තමන්ගේ දෑබර ස්වාමියා. ආදරණීය පියතුමා ගෙදරට ඒවි කියන විශ්වාසය ඇතිව බිරිය තුළ ස්වාමියා කෙරෙහි ආබමල් රේණුවක තරම්වත් අහිතක් නෑ. මේ දුවගේ ළඟ පියා කෙරෙහි ඇත්තේද ආදරය, කරුණාව, සෙනෙහසයි. තමන් දාල ගියාට ඒ කට්ටිය වෛර ද්වේෂ කරන්නේ නෑ. අම්මාගේ දීනියගේ පියා කෙරෙහි සෙනෙහස පළ කරන පද දෙකක් ගීතයේ අග මෙන්න මෙහෙම සඳහන් වෙනවා. වැලිබෝල් කටුවේ වැලිසේරම පෙරලාලා තාත්තා එනතුරු සෙල්ලම් නොකර මේ දුව සූදානමින් සිටින්නවා. ඒ අනුව ඇය වැලිබත් පිසීම පවා නවතා දමා තිබෙන බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම මේ දියණිය වැලිබත් පිසන වයසේ සිටින දැරියක් බවත් එම පදවලින් අපට ඒත්තු ගැන්වෙනවා. මුදුලේ වටිනු කොළසේරම අතුගාලා කවුද මෙහෙම කළා තියලා තියෙන්නේ? ස්වාමි දියණිය. මේ සෑම ආකාරකින්ම මේ පිරිස බලාපොරොත්තු වන්නේ මෑණියනුත් දියණියනුත් තමාගේ පියා කවර හෝ වේලාවක නිවසට පැමිණේවි කියන බලාපොරොත්තුව. මෙම කලාකරුවන් අදටත් ජීවිතුන් අතර සිටිය යුතුයි කියලා මා විශ්වාස කරන්නේ. මේ ගීතයට සම්බන්ධ වුණු ප්‍රේමකීර්ති දල්විස්, ඒ වගේම ඔස්ටින් මුණසිංහයන්, මාලනී බුලත්සිංහල, ගායන ශිල්පිනිය මේ තුන්දෙනාම වැළවියා සමුගෙන ගොස් තිබෙනවා. ඒකයි මා මුලින් සඳහන් කළේ මේ අය තවත්
ජීවත්ව සිටියානම් අපේ කලා ශ්‍රේෂ්ඨයට කොපමණනම් සේවයක් සිද්ධ වෙයිද කියලා කාරණාව. එයත් ඔබ මේ මොහොතේ සිතා බලමින් මේ මියුරු ගීතයේ රස විඳින්න ගීපද ප්‍රේම කීර්තිත අල්විස්, තනුව සහ සංගීතය ඔස්ටින් මුණසිංහයන්ගෙන්, ගායනය විශාරද මාලනී පුලස්සිංහල.

හොඳයි. මාමේ අවස්ථාවේදී ඔබට කලාව කියන වචනය පුංචි අරුතක් ගන්වමින් පැහැදිලි කළ දෙන්න සූදානම්. බොහොම ගැඹීර ගැඹුරු අරුතක් පවතින වචනයක් කලාව කියලා සඳහන් කරන්නේ. මිනිසාගේ මූලික ලැබිකම්, ඒ කියන්නේ ශෝකය, වේදනාව, බිය, රාගය, ආදරය, කරුණාව වැනි හැඟීම් භාවයන් ප්‍රකාශ කිරීම නැත්නම් ප්‍රතිනිර්මාණය කිරීම කලාව කියලා හඳුන්වා තිබෙනවා. මිනිසාගේ භාව සංයමශීලීව කලාකරුවා විසින් ඉදිරිපත් කරනවා. සාර්ථක නිර්මාණයකදී සිද්ධ වන්නේ අපටම එම නිර්මාණයේ රස විඳ අප කවුරුන් දැයි දැනගැනීමට සැලැස්වීමයි. එවිට අපේ රසඥතාවය නුවණැස පහළ වෙනවා. කිසියම් දෙයක් අප දකිනවාට වඩා අපූර්ව ආකාරයෙන් නිර්මාණයේ කොට ඉදිරිපත් කිරීම සැබෑ කලාකරුවාගේ ලක්ෂණයක් බවට පත් වී තිබෙනවා. ඔන්න ඔහොමයි කලාව වෙනම සැබෑ කලාකරුවාගේ නිර්මාණයක් බිහිවන්නේ. මේ පිළිබඳව ඔබේ අවධානයට යොමු කරමින් අපි තවත් නිරු ගීතයක මිහිර බෙදා හදාගමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

ඉන්දිය මහාකවි රවින්ද්‍රනාත් තාගෝර් පිළිබඳව නොදන්නා කෙනෙක් නොමිති තරම්. 1913 දී එතුමාගේ ගීතාංජලි කෘතියට නොබෙල් සාහිත්‍ය සම්මානයක් ලැබුණා. ගීතාංජලි කෘතියෙන් සිංහල ගීත ගණනාවක්ම රචනා වී තිබෙන බවත් ඔබට සඳහන් කරන්න කැමැතියි. මා දෝරාගත්තු ගීතයට මේ මා සඳහන් කරන පුද්ගලයන්ගේ සම්බන්ධතාවයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ මහා කවියෙකු වන පී.බී. අල්විස් පෙරේරා නම් අපේ කවියා මලක් කතා කරයි කියලා කාව්‍ය නිර්මාණයක් රචනා කළා. මේ කවි සිතුවම ගීතයකට ප්‍රතිනිර්මාණය කිරීමට ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් අල්විස් මහතා සමත් වෙනවා. මේ කලාකරුවන් 3 දෙනාගේ සිහිපත් කිරීම මා මෙහි මොහොතේ සිද්ධ කළේ මෙන්න මේ ගීතය සඳහා මේ 3 දෙනාම කිසියම් මාවතක් විවර කළ නිසා. සරල සුගම රමණීය කවි බස් වහරක් යොදාගෙන තිබෙන මේ ගීතය පද ලාලිත්‍ය අපූර්වයි. මන්සිත් ඇදගන්නවා. රවින්ද්‍රනාත් ටාගෝර් නිර්මාණය කරන්නේ ඉන්දිය ජාතික නිදහස් සටන උපරිම ආකාරයෙන් තිබෙන සමයකයි ගීතාංජලි මහා කාව්‍යය. අපේ පී.බී. අල්විස් පෙරේරා මහතා තමන්ගේ පද්‍ය රචනා නිර්මාණය කරන්නේ අපේ නිදහස් අරගලයේ පවතින කාලයක. මා මේ තෝරාගත්තු ගීතය මෑත භාගයේ

ජාතික පුනර්ජීවනය ඇතිකිරීමට සමත් වෙලා තියෙනවා. ගීපද නෝල්ටන් අල්විස්, තනුව සහ සංගීතය නිර්මාණය පණ්ඩිත් අමරදේව, ගායනය නන්දා මාලිනී.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන ශාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: පින්වතුනි, ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුව මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන් පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළින්දවච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.
2: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැවත් පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
3: අවසරයි ස්වාමීන් වහන්සේ.
2: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා අපේ

මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: භික්ෂුන් වහන්සේ 509කගේ සහභාගිත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගල්ගුහාවේදී පළමු ධර්ම සංගායනාව පැවැත්වූයේ අද වැනි පොහෝ දිනකයි. වස් කාල සීමාව තුලදී වෙහෙර විහාරස්ථානවල වැඩි වශයෙන් ආගමික කටයුතු සිදුවන අතර භික්ෂුන් වහන්සේ වස් සමාදන් වීමෙන් අතීතේ පටන් මෙම කාල සීමාවේදී විහාරස්ථානවලම වැඩ වසති. ඇසරපුර පසළොස්වක පොහෝදා විනය කර්ම සිදුකොට වස් එළඹීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේට නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේදී වස් සමාදන් විය හැකිය. එය පසුවස් එළඹීමයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ රහත්භාවයට පත් වූයේද අද වැනි දිනකයි.

0: රාහුල රහතන් වහන්සේ වදාළ ගාථා. මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතා වෙන්න ලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතා වෙන්නත් ලැබුණා. දෙපැත්තින්ම පුත්‍රවණක් වෙන්න මට වාසනාව තිබුණා. එනිසා නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේලා රාහුල භද්‍ර කියලා මට අමතනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන මාත් දහම්මැස ලබා ගත්තා. ආශ්‍රව නැති කරගත්තා. පුනර්භවයත් නැති කරගත්තා. අරහත්වයට පත් වුණා. ලෝකයාගේ පුදසත්කාරවලට මං සුදුස්සෙක් වුණා. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ඒ අමා නිවන් සුව මං ලබා ගත්තා. ඒ වුණාට ලෝකෙ බොහෝ දෙනෙක් කාමෙන් අන්ධ වෙලා ඉන්නේ. කෙලෙස් දැල තුල පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට එයාල බැඳිලා ඉන්නේ. දැලක හිර වුණ මාළු රංචුවක් වගේ. මම නම් ඒ කාමයන් බැහැර කළා. ඒ මාර බන්ධනේ කඩල බිඳල දැම්මා. තණ්හාව මුලින්ම උදුරල දැම්මා. මම සිහිල්ුණා. නිවිලා ගියා.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ආහාර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තනස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද, දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයි තරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. එවගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත්විලා ඉපදුන අතර එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දින

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවට පරලොවට සත සම්පත්තා කීර්තිය උදා කරගන්න.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: Tamange isaginigat ayeku ema ginna nivadamannata utsaha gannase pin kirimata madakut paman noviya yutuya me sansare at nahara yannawu anantawu duk rasiya at hera damima sandaha vinat vishesha upadesayak koinda
1: සොටි කුවන් පෙතලිය.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.